කියල ඒමක් සයික්සකුට සයනෑ තේලා තම් නැතිලි රේගත්තක් තොක් ඒකනිල් නොබුට්ටුඟවික් කුණින් ආතොක් තකවෙලා නැනිල්ලාබුට් තේමටකනි වනි පෙක්මීම ටේලා කෙති මජ්ජුතකමට සවීගයා නෑතිකු ඔත්සෑවට මොනට සයික්සකුන්